ශුද්ධාත්මයේ දෙවියන් වහන්ස ඔබට මහිමය වේවා, ස්තුති වේවා, ප්‍රශංසා වේවා. ඔබගේ නාමයට අපි ගෞරව කරනවා ස්වාමිනේ. වෙන නාමයක් නෑ අපිට ගෞරව කරන්න, වෙන නාමයක් නෑ අපිට ඔසවන්න. එකම නාමය නම් ඒ යේසුනි, ඔබගේ නාමය පමණයි යේසුනේ. ඔබට ස්තුති වේවා, ස්තුති වේවා, ස්තුති වේවා, ස්තුති වේවා. ඔබට ප්‍රශංසා වේවා. ඔබගේ නාමයට ගෞරව ගෞරව ගෞරව වේවා මගේ දෙවිඳුනේ. ඔබට ස්තුති කරමින් ඔබගේ නාමය අපි ඔසවමින් ඔබගේ නාමයට අපි ප්‍රශංසා කරනවා. මගේ දෙවි තාත්තට ස්තුති වේවා. මගේ ජේසුනේ ඔබ වහන්සේට ප්‍රශංසා වේවා ස්වාමනේ. මුළු පොළොවම ඔබට නමස්කාර කරන්න ඕනේ ස්වාමනේ. සියලු ජාතින් ඔබට නමස්කාර කර යුතුයි මගේ තාත්තේ. ඔබ වහන්සේට අපි මහිමය දෙනවා. ඔබ වහන්සේට අපි ප්‍රශංසාව දෙනවා. මගේ තාත්ත හැර වෙන කෙනෙක් නෑ අපිට ස්තුති කරන්නට. මගේ ජේසුනේ ඔබට ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති යේසුනේ ඔබට ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති. මහිමය වේවා, ස්තුති වේවා, ස්තුති වේවා, ස්තුති වේවා, ස්තුති වේවා, ස්තුති ස්තුති වේවා ස්වාමිනේ. ඔබට ප්‍රශංසා වේවා. හාලෙලූයා, හාලෙලූයා, හාලෙලූයා. ග්ලෝරි ග්ලෝරි ග්ලෝරි ග්ලෝරි ග්ලෝරි ග්ලෝරි ග්ලෝරි ග්ලෝරි ග්ලෝරි ග්ලෝරි ටු ද නේම් ඔෆ් ද ලෝඩ්. ඔබ වහන්සේට ස්තුති වේවා ස්වාමිනේ. මහිමානිත දෙවියන් වහන්ස ඔබයි ස්වාමිනේ. ඔබට ස්තුති වේවා, ස්තුති වේවා, ස්තුති වේවා, ස්තුති වේවා, ස්තුති වේවා, ස්තුති වේවා. දෙවිඳන් වහන්සේ ඔබ වහන්සේට ස්තුති වේවා. මහිමේ ඔබට වේවා ස්වාමිනේ. ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති. සියලු ස්තුති ප්‍රශංසාව ඔබටයි ස්වාමිනේ. ඔබට ස්තුති වේවා. ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති. මගේ ජේසුනි ඔබ වහන්සේ කර මහා දේ නිසා ස්තුති වේවා. ඕ ඔබ වහන්සේට මහිමය වේවා ස්වාමිනේ. ප්‍රශංසා වේවා. සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේ ඔබට ස්තුති වේවා ස්වාමිනේ. හාලෙලූයා, හාලෙලූයා, හාලෙලූයා, හාලෙලූයා.

වේවා ඔබගේ නාමයේ අපි ඔසවනවා ඔසවනවා ස්වාමිනේ ඔබගේ නාමයට අපි ප්‍රශංසා කරමින් ඔබගේ නාමයට අපි ස්තුති කරනවා මගේ දෙවියන් වහන්සේ මුළු පොළොව තලහිම ඔබගේ නාමය පමණයි ස්වාමිනේ මහිමානිත දාමය ස්වාමිනේ ඔබට ස්තුති වේවා ඔබේ දිව්‍ය පාමුලේ ස්වාමිනේ අපි ඔබට නමස්කාර කරනවා මගේ දෙවියන් වහන්සේ වෙන දෙවි කෙනෙක් නැතේ අපිට නමස්කාර කරන්න ඔබ වහන්සේ ස්වාමිනේ ඔබ පමණයි ස්වාමිනේ සීමාවක් නැති ප්‍රේමයක් ස්වාමිනේ ඔබ වහන්සේට ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ඔබගේ නාමයේ අපි ප්‍රශංසා කරමින් ඔබගේ නාමයට අපි ගී ගයනවා දෙවියන් වහන්සේ ස්තුති වේවා ස්වාමිනේ ඔබ ජීවමානයි ජීවමානයි ජීවමානයි ස්වාමිනේ ස්තුති වේවා නන්දි ආණ්ඩවරේ උඹලේ තුදිකරොම් තුදිකරොම් තුදිකරොම් තුදිකරොම් තුදිකරොම් තුදිකරොම් අපා උඹේ නාමයේ நாங்கள் உயர்த்துகிறோம் துதிக்கிறோம் ஆராதிக்கிறோம் ஆராதிக்கிறோம் ஆராதிக்கிறோம் ஆராதிக்கிறோம் நன்றி.

ਉਭਟ ਮਹੀ ਮਲਵੇ ਅੱਪਾ ਪਿਆਵਾਨੜੀ ਆਦਰ ਦੇ ਬਿੰਦੁੜੀ ਗੱਲ ਬੰਕਰ ਤੂੰ ਬੜੀ ਸ਼ੁੱਧ ਆਤਮਯੜੀ ਸਤੂਤੀ ਓ ਬਟ ਸਤੂਤੀ ਸਤੂਤੀ ਓ ਬਟ ਸਤੂਤੀ ਓ ਸਵਾਮਿਨੀ ਅੱਪਾ ਪਿਆਨਿਨੀ ਆਦਰ ਸਵਾਮਿੰਦੁਨੀ ඔබ වහන්සේට අපි ස්තුති කරමින් ඔබ වහන්සේගේ නාමය අපි ඔස්සවමින් ඔබව ස්වාමිනේ ඉතා උසස් කරමින් ඔබගේ නාමයට අපි ගෞරව කරනවා මගේ දෙවියන් වහන්සේ ස්තුති වේවා ඔබ වහන්සේට ප්‍රශංසා වේවා ස්වාමිනේ ඔබ ජීවමාන දෙවියන් වහන්ස ඔබට ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ඔබට ප්‍රශංසා වේවා ඔබට මහිමය වේවා ස්වාමිනේ ඔබ වහන්සේ ජීවමානයි ඔබ පරාක්‍රම දෙවියන් වහන්ස ස්වාමිනේ ඔබට අපි ස්තුති කරමින් ඔබගේ නාමය අපි ඔස්සවනවා ඔබ ජීවමාන නිසා ඔබ සත්‍යයේ දෙවියන් වහන්සේ නිසා අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා අපි ඔබගේ නාමය ඔස්සවනවා මගේ දෙවියන් වහන්සේ ස්තුති වේවා ප්‍රශංසා වේවා ඔබ මා ළඟින් සිටියා මගේ දෙවියන් වහන්සේ දියස් සොයන පොවකුසේ ඔබ වහන්සේව අපි සොයනවා මගේ දෙවියන් වහන්ස මා බලවත් කරන දෙවියන් වහන්ස ඔබයි ස්වාමිනේ ඔබ වහන්සේට තුති වේවා ඔබයි ස්වාමිනේ යේසුනේ ඔබ අපි අත්නාරින දෙවියන් වහන්ස වහන්සේට තුති වේවා ඔබ වහන්සේට ප්‍රශංසා වේවා ඔබ අපි අමතක නොකරන දෙවියන් වහන්ස නිසා ස්තුති වේවා සමිඳුනේ ඔබේ පාමුලේ සිටමින් අපි ඔබ වහන්සේට නමස්කාර කරමින් ඔබව අපි ඔසවනවා ඔසවනවා ස්වාමිනේ දුක් කරදර මැද ඔබ වහන්සේ අප සමග සිටිය නිසා ස්තුති වේවා සියලු මහිමයත් ගෞරවයත් අපි ඔබ වහන්සේට පුද කරමින් ඔබට අපි ස්තුති කරනවා ස්වාමිනේ හාලෙලූයා ප්‍රශංසාවේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේට තුති වේවා මහිමානිත දෙවියන් වහන්ස ඔබ වහන්සේට තුති වේවා ස්වාමිනේ ශුද්ධාත්මේ දෙවියන් වහන්සේට ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා මහිමානිත දෙවි පියාණන් වහන්සේට අපි ස්තුති කරනවා අපි ස්තුති කරමින් ඔබගේ නාමයට ගෞරව කරනවා ස්වාමිනේ ආශිරේ අපා පියාණනි ඔබ වහන්සේට ස්තුති වේවා ස්තුති වේවා අද දවස නිසා ස්තුති වේවා ස්වාමිනේ ඇදහිල්ලේ දෙවියන් වහන්සේ ඔබයි අපිට දුන් ඇදහිල්ල නිසා ස්තුති වේවා ස්වාමිනේ ඇද නොහැකි දෙයක් ඔබ වහන්සේට කරන්න බැරි දෙයක් නැතයි ස්වාමිනේ ඔබ වහන්සේ සියල්ල කරන්න පුළුවන් ආගස්තද පොළවද පොළව යට සියලු බලයත්තා වූ දෙවියන් වහන්ස ඔබට ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා අලුයම ඔබ සොයනා වූ අයට ඔබ සම්බවෙන දෙවියන් වහන්ස ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා